0: For music, culture and community news, listen to 4EB FM 98.1, a multi-language station for a multicultural Queensland.
1: Next, the Sri Lankan program.
2: FM Taranga 98.1 ඔස්සේ විකාශනය වන 4EB ප්‍රජාගුවන් විදුලි සේවයේ ඉරිදා සිංහල වැඩසටහන මෙතැන් සිට.

0: අයිබෝන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. අද 2026 ජූනි මාසේ 21 වන ඉරිදා. සුපුරුදු පරිදි 4B ගුවන්විදුලියේ ශ්‍රී ලාංකීය කණ්ඩායම ඔබ වෙත ගෙන එන ඉරිදා අරුණැල්ල වැඩසටහන සමගිනුයි ඔබ අප මේ සම්බන්ධ වෙන්නේ.
1: කුමාර, මට හිතෙන්නේ වැඩසටහනට ආරම්භයක් ගත්තට කුමාර කුමාරවම හඳුන්වලා දුන්නේ නෑ. ඉතින් අද වැඩසටහනට ඉදිරිපත් කරන්නට එකතු වෙන්නේ කුමාර දිසානායක සමගින් මම අනුරාධා හිමායා. ඒත් එක්කම අපිට කතනෙන් සහ තාක්ෂණික සහය ලබා දෙනවා අපේ ජනක වීරසිංහ. කුමාර, අද වැඩසටහන විශේෂ වැඩසටහනක්. මට හිතෙන්නේ අපේ ෆේස්බුක් පිටුව හරහා අපි දැනටමත් අපේ අසන්නන්ට කියලා තියෙන්නේ අද වැඩසටහනේ විශේෂයෙන් කතා වෙන්නේ මොනවද කියලා. ඉතින් අපි ඒ ගැන කෙටි සඳහනක් මුලින්ම කරලා ඉමුද?
0: ඔව්, ඇත්තටම හිමාය. වගේම තමයි අපි දැන් මේ වැඩසටහන ගැන පුංචියට හරි අපේ මේ ෆේස්බුක් සටහන කියවපු කෙනෙක් ඉන්නවා නම් දන්නවා අද අපේ වැඩසටහනට සම්බන්ධ වෙන විශේෂ පුද්ගලයා කවුද කියලා. ඇත්තටම මේ සංචරණ අත්දැකීම කියන එක නිර්මාණාත්මකව අපට ඉදිරිපත් කරන්න, ඒ කියන්නේ මට විතරක් නෙවෙයි, මේ මැදිරියේ ඉන්න අපට විතරක් නෙවෙයි, ශ්‍රී ලාංකීය බොහෝ දෙනෙක් ඇය හා සම්බන්ධ වෙන සමාජ මාධ්‍ය ඔස්සේ ඇය හා සම්බන්ධ වෙන බොහෝ දෙනෙකුට නිර්මාණාත්මක සංචරණ අත්දැකීමක් සමීප කරවන්නට මේ වෙනකොට සමත් වෙලා තියෙන, ඒ වගේම සමාජ මාධ්‍ය විතරක් නෙවෙයි රූපවාහිනී මාධ්‍යත් දික්විජය කරලා තියෙන නිර්මාණාත්මක කාන්තා සංචාරකාවක් තමයි අද අපි මැදිරියට එකතු කරගෙන ඉන්නේ. ප්‍රසිද්ධ වෙලා ඉන්නේ මිස් ට්‍රැවල් කියලා. හැබැයි ඇත්තම නමින්ම ගත්තොත් එහෙම තමාසා ජයසූරිය. ආයිබෝන් තමාසා.
2: ආයිබෝන්.
1: අද මට හිතෙන්නේ අපේ වැඩසටහනට සුළු තාක්ෂණික ගැටලු මතුවලා තියෙනවා කියලා. ඉතින් අපි වැඩසටහන පුළුවන්ම තරම් ඔබේ කනට සුමුදු ආකාරයෙන් ලබා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් කුමාර, මේ අපි මිස් ට්‍රැවල් තමාෂා එක කතාබහට එකතු වෙන්නට කලින් අද වැඩසටහනේ මට හිතුනේ සඳහන් කරන්න ඕනේ විශේෂ සිද්ධියක් වෙනවා අද දවස ඇතුළත. මට හිතෙනේ පහුගිය අසන්නන්ට මතක ඇතිනම් පහුගිය දින කීපය තුලද, يعني පහුගිය මම වැඩසටහන ඉදිරිපත් කරපු හැම අවස්ථාවකදීම වගේ මතක් කරා මේ සිසිරයත් එක්ක තියෙන සම්බන්ධතාවය. ඉතින් මේ සිසිරයත් එක්ක තියෙන සම්බන්ධතාවය මගේ, මට හිතෙනේ හැම වෙලෙම මම කැමැතිම ඍතුව තමයි ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් වල මේ සිසිරය. ඉතින් අද මේ සිසිරේ විශේෂ දවසක්. එහෙම විශේෂ වෙලා තියෙන්නේ මොකද අද තමයි මේ දකුණු අර්ධද්වීපයට කොටම දිනය, කියන්නේ කාලය විදිහට ගත්තොත් එහෙම කොටම, කියන්නේ දවසේ දහවල් කාලය තියෙන ප්‍රමාණය කොටම දිනය තමයි අද මේ උදා වෙලා තියෙන්නේ ජූනි 21 වෙනිදා. මේක තවත් විශේෂ වෙන්නේ උතුරු අර්ධද්වීපයට, උතුරු අර්ධගෝලයට මේ සමයකනේ තියෙන්නේ දැන් මේ වෙලාවේ. එතකොට ඔවුන්ට තියෙන්නේ ග්‍රීෂ්ම ඍතුව. ග්‍රීෂ්ම ඍතුවේ දිගම දිනය තමයි අද. ඉතින් ඒක සාමාන්‍යයෙන් හඳුන්වන්නේ, ඒකට විශේෂ නමක් තියෙනවා, ඒක හඳුන්වන්නේ සොල්ස්ටිස් කියලා. මන් දන්නේ මම ඒක මේ හරියට උච්චාරණය කරාද කියලා. මං හොයලා බලුවම ඒකට සිංහල වචනයකුත් තියෙනවා. ඒ සිංහල වචනේ තමයි අයනය. ඉතින් මේක මේ සොල්ස්ටිස් කියන වචනේ හැදිලා තියෙන්නේ නම් ලතින් භාෂාවෙන්. ඒකේ තේරුම තමයි සූර්යා නිශ්චලව සිටීම කියන එක. ඉතින් මේ අපේ පෘථුවියේ තියෙන මේ ඇංගල් එක හින්දා තමයි මෙවැනි සංසිද්ධියක් වෙන්නේ. මේක සාමාන්‍යයෙන් වසරකට දෙවරක් විතරයි වෙන්නේ. ඉතින් අද ඒ වසරකට දෙවරක් වෙන සංසිද්ධියේ එක් අවස්ථාවක්. ඉතින් අද සුවිශේෂී දිනයක්. මට හිතෙන්නේ කුමාර, අපි දැන් අද වැඩසටහනේ ප්‍රධාන අංගය වෙන්නේ මිස් ට්‍රැවල් ගැන කතා කරන එක. ඒත් එක්කම අපි මේ අපේ ජීවිතේ අපි ගමන් බිමන් යනවා කියන එක දැන් මේ ට්‍රැවල් කරනවා කියන එක වෙනම කොන්සෙප්ට් එකක් බවට පත් වෙලා තියෙන්නේ. සමහර වෙලාවට මේක දැන් අපිට ප්‍රොෆෙෂන් එකක් විදිහටත් ඉදිරියට ගෙනියන්න පුළුවන් අවස්ථාවක් තියෙන ඉතින් මේ ට්‍රැවල් කරනවා කියන එක කොහොමද අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වෙන්නේ අපේ ජීවන අත්දැකීම් කොහොමද ඒකත් එක්ක ගොඩ නැගෙන්නේ සහ අපිට පුළුවන්ද මේ අපි කැමතිම දේවල් අපේ මුදල් උපයන මාර්ගය බවටත් පත් කරගන්න ඉතින් ඔන්න ඔය සියලු කතා බහත් එක්ක එකතු වෙන්න කියලා අපි අපේ ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා
0: ඇත්තටම මං හිතන්නේ හිමාය පටන් ගත්ත ඒ කාරණයත් අද මේ අපි කතා කරන මාතෘකාවට හරිම වැදගත් කාරණයක්. ඒ සොල්ස්ටික් දිගම දවස සහ කෙටිම දවස. ඒකත් අපිට සමහර විට තමාසගෙන් ඉස්සරහ දවසකදී වීඩියෝකින් බලන්න පුළුවන් වේවි. හොඳයි, ඉතින් සංසාරෙමත් අපේ චාරිකාවක්නේ නේද? ජර්නි එකක්නේ. හොඳයි, එහෙමනම් ඉතින් ඒකත් එක්කම අපි ගීතයක් අහලා අපේ වැඩසටහනේ ඉදිරි අංග වෙත යොමු වෙමු.

0: මේ ගීතේ කියුණා වගේ අපූරු ලෝකයක් හොයාගෙන යන්න එන්න කියලා ඔබට ආරාධනා කරන තමාස තමයි අද අපේ මැදිරියට සම්බන්ධ වෙලා ඉන්නේ. ඔන්න ආයෙමත් මම මතක් කරා මිස් ට්‍රැවලර්. ඉතින් දැන් මට මේ වැඩසටහනට ආව හඳුන්වා දෙන්න ඕන නිසා මම මේ ගැන පුංචි විස්තරයක් හොයාගෙන යනකොට එකපාරම මතුවලා එනවා මේ ෂැඩෝ තියටර් කියන සංකල්පයක්. ෂැඩෝ තියටර් කියන එකත් එක්ක තමයි තමාස ජයසූරිය කියන නම බැඳිලා තියෙන්නේ. මම ආපහු නම මං හරියටම ෆේස්බුක් එකකින් නම හොයාගෙන ආපහු සර්ච් කරලා බැලුවා මම මේ කියවන්නේ හරි විස්තරයක්ද කියලා. ඔව් තමාස ඇත්තටම මේ අද අපි දන්නේ මිස් ට්‍රැවලර් කියලා වුණාට ඒ වගේම තමයි මේ ඔබ ට්‍රැවල් බ්ලොග් එකක් කරන ඒ වගේම ඒ ගැන ලියන කෙනෙක් විදිහට අපි අද දැනගෙන හිටියට ඔබ 2012 වගේ කාලේ මම මේ කතා කරන්නේ මුලින්ම ශ්‍රී ලාංකීය කලා ශාස්ත්‍රයේට අවතීර්ණ වෙන නමක් මේ ෂැඩෝ තියටර් කියන එකත් එක්ක. මම කැමතියි පොඩ්ඩක් එතනින් පටන් ගන්න.
1: හොඳයි. බොහොම ස්තුතියි. මං හිතන්නේ මං ගැන හොඳට රිසර්ච් එකක් කරලා තියෙනවා කුමාර අයියා. ඒකට මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඇත්තටම ඉතාම කෙටියෙන් කිව්වොත් මාව යම් කිසි පිරිසක් අතරට ගියා නම් මිස් ට්‍රැවල මගේ ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් එක හරහා. ඊට කලින් කුමාරයා කියපු විදිහට මම 2012 වර්ෂයේ අධ්‍යාපන ලබන කාලේ ඉස්කෝල යන කාලේ මට හැකියාව ලැබෙනවා ෂැඩෝ තියටර් එහෙමත් නැත්නම් ෂැඩෝ ඩ්‍රාමා කියන කලාව ලංකාවට හඳුන්වලා දෙන්න. ඉතින් ඒකත් එක්ක තමයි කලාවට සම්බන්ධ වෙන්න මට අවස්ථාව උදා වෙන්නේ. සහ කලාව කියන දේ ගැන මට පුංචි කාලේ ඉඳන් උනන්දුවක් තිබුණා සහ මට අවශ්‍ය වුණා ටිකක් වෙනස් විදිය දෙයක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ මට හොඳ යාළුවෝ පිරිසක් හිටියා අධ්‍යාපනය ලැබන අතරතුරේදී විවිධ පාසල්වල කට්ටිය එකතු කරගෙන කරපු එක්ස්පෙරිමන්ට් එකක් විදිහට තමයි ෂැඩෝ තියටර් එක ලංකාවට 2012 දෙසැම්බර් මාසේ 27 වෙනිදා එළි දක්වන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊට පස්සේ ටිකක් අධ්‍යාපනයට ටිකක් නැඹුරු වෙච්ච නිසා මට ටිකක් එක මිස් වුණා. හැබැයි මගේ අධ්‍යාපන කටයුතු සියල්ලම අවසන් කළා. ඊට පස්සේ 2019 වර්ෂේ වගේ මම ෂැඩෝ තියටර් ටිකක් වෙන රටවල්වල ලංකාව ඇතුලේ කරන්න පුළුවන්කම ලැබුණා. ඒ ගමන ওই විදිහට පටන් අරගෙන තියෙනකොට අපිට අවස්ථාව උදා වෙනවා කියන්නේ ෂැඩෝ ඩ්‍රාමා එක අරගෙන විවිධ රටවලට සංචාරය කරන්න. ඒකත් එක්ක මම හිතුවා ලෝකෙ දකින්නකොට වෙන රටවලල දේවල් අධ්‍යයනය කරනකොට මට හිතුණා මේකේ ඇතුලේ මම එන්ජොයි කරනා වගේම මම ලබා ගන්න දේ මං කොහොමද අපේ රටේ ප්‍රේක්ෂකයන්ට දෙන්න මොන වගේ දෙයක් මං නිර්මාණය කරොත් හොඳයිද කියලා. ඉතින් ෂැඩෝ ඩ්‍රාමා එක අරගෙන වෙන රටවල් වලට සංචාරය කරන අතරතුරේදී තමයි මට මේ මිස් ට්‍රැවල තමාෂාස් ඩයරි කියන මගේ ප්‍රෝග්‍රෑම් එකේ අදහසත් ලැබුණේ.
0: අන්න ඉතින් සැලියට ගැන පරිශන කරන අතරෙදී හමු වෙච්ච කෙනෙක් තමයි මිස් ට්‍රැවල කියලා කියන්නේ. ඉතින් දැන් ෂැඩෝ තියට මං හිතන්නේ ටිකක් අමතක වෙලා මිස් ට්‍රැවල ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මං හිතනවා ආපහු යම් දවසක අපිට ෂැඩෝ තියට එකත් එක්කම මිස් ට්‍රැවල දකින්න හම්බ වෙයි කියලා. හොඳයි. දැන් අපි තව චුට්ටක් අපි මේකෙන් වෙනස් ටිකක් කතා කරොත් එහෙනම් මං දන්නවා දැන් ඉන්නේ දැන් තමාස ජයසූරිය ඉන්නේ ගොඩක් මිස් ට්‍රැවල එක්ක. නමුත් ඔබේ මේ මූලික අත්දැකීම් ඒ කියන්නේ කලාකාරණියක් හැටියට ඒ කලාව පිළිබඳව තිබුණු ඔබේ දැක්ම ඉන්සයිට්ස් අනිවාර්යයෙන්ම මේ ට්‍රැවල් වලට ට්‍රැවල් එක්ස්පීරියන්සස් වලට සම්බන්ධ වෙලා ඇති. ඒ නිසා තමයි මම හිතන්නේ මේකේ තියෙන වෙනස. අපි ටිකක් නිකන් මම ඔබෙන් ඇහුවොත් එහෙම ඔබව දැන් හඳුනාගන්නේ අර කලින් හිටපු කලාකාරිනිය හැටියටද එහෙම නැත්නම් මිස් ට්‍රැවල හැටියටමද?
1: මම හිතන්නේ මම මාව හඳුනාගන්නේ ක්‍රියේටර් කෙනෙක් විදියට, නිර්මාණකාරයෙක් විදියට. හේතුව මම හැම වෙලාවෙම ආස කරන දෙයක් පෞද්ගලිකව අපේ ජීවිතේ අපේ පෞද්ගලික අත්දැකීම් අපි ඒ දේ ලබනකොට අපිට ලැබෙන හැඟීම ඒ වෙලාවේ මම ලැබුවා හා සමානව මට තවත් පිරිසක් අතර ඒක ෂෙයා කරගන්න පුළුවන් නම් එතකොට ඒකෙන් ඒ පුද්ගලයාට ලැබෙන අත්දැකීම සහ එයාට ලැබෙන හැඟීම කොයි වගේද කියලා මට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් නම් මං හිතනවා ඒක වටිනවා. ඒක තමයි මම දැන් මේ ප්‍රෝග්‍රෑම් එක හරහා කරන්නේ. හේතුව ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් මං ඒක ඔඩියන්ස් එකට දැම්මට පස්සේ ඒකෙන් ලැබෙන කමෙන්ට්ස් වලින් මම දැකපු චිත්‍රය මම දැකපු කතාවට හා හාත්පසින්ම වෙනස් කතාවක් ඒ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර විදිහට. එතකොට අපේ හැඟීම අපි මාධ්‍ය කරා එළියට දැම්මට පස්සේ ඒ ලැබෙන ප්‍රතිචාර හරහා මං හිතන්නේ අපි උත්තේජනයක් ලබනවා අපේ ඊළඟ වැඩේ හරි අපේ ඊළඟ කලා නිර්මාණය හරි නිර්මාණය හරි සාර්ථක කරගන්න.
0: නැයි හරිම හරිම පරිපූර්ණ විදිහට ඔබ ඒක පැහැදිලි කරා. ඔබ කරන දේට අර මම මගේ පුතාට උපදෙස් දෙනකොට මම හැම වෙලාවම කියනවා hand heart and brain you have to input all these three. ඒ කියන්නේ ඔය තුනම දාලා නැත්නම් මොකක් කරන දේ සාර්ථක වෙන්නේ නැහැ. ඔකෙන් එක එලිමන්ට් එකක් මිස් වුණ ගමන් ඒක හැන්ඩිකැප් වෙනවා. ඒක භාගයයි. ඉතින් ඒ වගේ දැන් ඔබ කියපු හැටියට ඔබ විඳින දේ තව කෙනෙකුට දෙන්න අවංක උත්සාහයක් ගන්නවා නම් මම හිතන්නේ ඒක හැමෝටම තේරෙන වුණ එක වැළඳ ගන්නවා. ඔබ ඇත්තටම පැහැදිලි කරා දැන් මේ මිස් ට්‍රැවලර් කියන එකේ තියෙන පොඩි බිහයින්ඩ් ද සීන්, ඒ කියන්නේ ඒකට යටින් තියෙන ස්ටෝරි එක මොකක්ද කියලා තරමක් දුරට. මම කැමති මෙන්න මෙහෙම එකක් අහන්න. දැන් ඔබ කාන්තාවක් හැටියට මේක කරන්නේ, තනියෙන් තමයි මේ සංචරණය කරන්නේ හැම තැනකම. ඒ වගේම මේ අලුතෙන් ඔබ නිර්මාණය කරපු දේත් එක්ක සෑහෙන දුරට ඔබ ලෝකෙට ගිහිල්ලා තියෙනවා. ඔබ ලොකු ප්‍රේක්ෂක පිරිසක් අතරේ ඔබ ඉන්නවා. කොහොමද ඔබ වචන තුනකින් ඔබව හඳුන්වන්නේ කියලා කිව්වොත් කොහොමද ඔබව හඳුන්වන්නේ?
1: වැඩසටහන ඇතුලේ වගේම මම පෞද්ගලිකව සංචාරයට ගොඩාක් කැමති කෙනෙක් විදිහට මම වචන තුනකින් දැන් කුමාරය කියන්නේ මාව හඳුන්වන්න කියලා. මම කැමති මාව හඳුන්වන්න සෝලෝ ෆීමේල් ට්‍රැවලර් කෙනෙක් විදිහට.
0: හොඳයි. ඉතින් තව එක ප්‍රශ්නයක් මට අහන්න තියෙනවා. දැන් මේ ඊළඟ අපේ සෙග්මන්ට් එකට යන්න කලින් තව ගීතයකට යන්න කලින් දැන් මේ මිස් ට්‍රැවල් කියන එක සංකල්පයක් හැටියට සමාජගත කරන්න මොකක් හරි ඔබට එක පැත්තකින් උනන්දුවක් වගේම අනිත් පැත්තෙන් කුහලකුත් තියෙන්න ඇති. දැන් මොකද මේ ඔබ එක ඔබ නියැලිලා ඉන්න කලාත්මක වැඩේ එක්කම හෝ එහෙම නැත්නම් ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා තමයි මේකට අවතීර්ණ වෙන්නේ. අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. තව කෙනෙක් මෙහෙම දෙයක් කරන්න පෙළඹෙනකොට ඒක හොඳ ආරම්භයක් වේවි. මේක කොහොමද ඔබ යොමු වෙන්නේ? මේක අභියෝගයක් හැටියටද එහෙම නැත්නම් නිකන් මේ විනෝදාත්මක ආරම්භයක් හැටියටද?
1: ආරම්භය ගැන කතා කරොත් මම කලිනුත් සඳහන් කරපු විදිහට මට මගේ ෂැඩෝ තියටර් එක අරගෙන ආදරෙන් මතක් කරනවා මගේ ක්‍රූ එකේ ළමයි 10 දෙනෙක් ඉන්න ඔක්කොම අවුරුදු 30ට අඩු කට්ටිය ඉන්නේ. ඉතින් මාව විශ්වාස කරයි හැම දෙනාම. ඉතින් මගේ ටීම් එකත් එක්ක අපි රටවල් වලට ට්‍රැවල් කරනකොට ෂැඩෝ ඩ්‍රාමාස් පෙන්වන්න මම අර කලින් කිව්වා වගේ මට අදහසක් ආවා. සීමිත රටවල් සංඛ්‍යාවකටනේ අපිට ඩ්‍රාම එක ගිහිල්ලා පෙන්වන්න තියෙන්නේ. හැබැයි මම මේ විදිහට ප්‍රෝග්‍රෑම් එකක් කරොත් හරි නැත්නම් මට සංචාරය කරන්න අවස්ථාව ලැබුණොත් විවිධ පුද්ගලයන්ගේ අදහස් ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් එතකොට සංස්කෘතීන් පිළිබඳ මට අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලැබෙනවා. විශේෂයෙන්ම මම හරිම කැමති රටවල්වල බිල්ඩින්ස් එතකොට ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ අධ්‍යයනය කරන්න සහ ඒක ඇස් දෙකින් සජීවව නරඹන්න. ඉතින් ඔන්න ඔය කියන කාරණාත් එක්ක මම හිතුවා කුයි විදිහටද මං මේක වැඩසටහනක් විදිහට හරි මගේ වෘත්තිය විදිහට හරි හදාගන්නේ කියලා. ඉතින් මගේ ආදරණීය මව මතක් කරන්න ඕනි. ඉතින් මගේ මවත් එක්ක තමයි මම මුලින්ම කතා කරේ. මට මෙහෙම අදහසක් තියෙනවා. මොකද මම ඒ වෙනකොට මගේ උසස් අධ්‍යාපනයත් අවසන් කරලා මම වෘත්තිමය වශයෙන් මොන ශාස්ත්‍රයටද නියැලෙන්න කියන කාරණාව ගැන හිතන ගමන් හිටියේ. එතකොට මගේ අම්මි ප්‍රින්සිපල් කෙනෙක්. හැබැයි එයා මාව තේරුම් ගත්තා. මම විද්‍යා විෂය ධාරාන් වලින් තමයි අධ්‍යන කටයුතු කරේ. හැබැයි එයා මා විශ්වාස කළා කියලා නෑ. ඔය ආස දේවා කරන්න. හැබැයි ඔයාගේ පරිසමව බලාගන්න ඔයාට මෙන්න මේ කාල සීමාව දෙන්නම්. ඒ කාල සීමාව ඇතුළතදී ඔයා ආස දෙයක් කළා බලන්න, උත්සාහයක් දරලා බලන්න. ඒ උත්සාහය අසාර්ථක වුණොත් මගේ ඩිග්‍රියකට ගැළපෙන රසාවක් හොයාගන්න කියලා. එතකොට අන්න ඒක මට ලොකු චැලෙන්ජ් එකක් වුණා. මොකද දරුවෙකුට දෙමව්පියන් අසීමිතව නිදහස වගේම කිසිම බලපෑමක් කරන්න නැතුව අතහැරලා දැම්ම කියන කාරණාව මම හිතන්නේ ඔළුවට ඒක තමයි ලොකුම පීඩනය. අපි හිතනවා නෑ නිදහස ලැබුණාම අපිට ඕනි දෙයක් කරන්න පුළුවන් කියලා. හැබැයි මේ නිදහස රැකලා එයාලගේ ගෞරවයත් රකින්න අපිව සමාජයට දැම්මට පස්සේ තමයි මම හිතන්නේ ලොකුම පීඩනයක් දරුවෙක් විදිහට මට ලැබුණේ කාලේ. ඉතින් මං හිතුවා ටිකක් කල්පනා කරමු හරි හිමින් වැඩ කරන කෙනෙක් මාස 6ක විතර වගේ කාලයක් අරගෙන මම රිසර්ච් එකක් කළා මං කොයි විදිහේ දෙයක් කරොත් හොඳයිද කියලා. ඉතින් පෞද්ගලිකව මාත් සංචාරය කරන්න කැමති නිසා සහ මං අධ්‍යක්ෂණයට ගොඩාක් කැමති කෙනෙක්. ටෙලිවිෂන් වෙන්න පුළුවන්, ප්‍රොඩක්ෂන් වැඩ වෙන්න පුළුවන්. ඒත් මම අධ්‍යක්ෂකවරියක් විදියට කොහොමද ශේෂ්ත්‍රයට එන්නේ කියන එකත් මගේ හිතේ තිබිච්ච හීනයක්. ඒකට සාධකය වුණෙත් මගේ ෂැඩෝ තියටම තමයි. මොකද මං ඒ ඩ්‍රාමික ස්ටේජ් කරෙත් අධ්‍යක්ෂිකාවක් විදිහට නිසා ඒකේ පොඩි ආසාවක් තිබුණා ඇතුළට ඉගෙන ගන්න. ඉතින් මං ඔය ඔක්කොම එකට එකතු කරලා බැලුවට පස්සේ කොහොම ටීච් කරෙත් අධ්‍යක්ෂිකාවක් විදිහට නිසා ඒකේ පොඩි ආසාවක් තිබුණා ඇතුළට ඉගෙන ගන්න. ඉතින් මං ඔය ඔක්කොම එකට එකතු කරලා බැලුවට පස්සේ

0: ලොකු අවබෝධයක් නෑ. නමුත් මා විශ්වාස කරා හැම වෙලේම. ඉතින් අපි වයිටලයිස් කියලා ක්‍රූ එකක් හදාගත්තා. ඒක තමයි ෂැඩෝ තියටර් නමත් සහ ප්‍රොඩක්ෂන් හවුස් එකක් විදිහට දැන් අපි ඩෙවලොප් කරගෙන තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක මම ඊට පස්සේ මගේ චැලෙන්ජ් එක උනේ මම මොන මාධ්‍යයටද මේක දෙන්නේ, මොන ටෙලිවිෂන් චැනල් එකටද මම මේක දෙන්නේ කියලා. ඉතින් මට මගේ පවුල ඇතුලේ කවුරුත් මමගේ කලාවට සම්බන්ධ කෙනෙක් නැහැ. ඉතින් ඒත් මම හිතුවා මම විශ්වාස කරා ජාතික නාලිකාව කියන්නේ හැම වෙලාවෙම අපිට තරුණ අය විදිහට සහ අපි ඉගෙන ගන්න ආදරය කරන ආස කරන අය විදිහට අපිට හොඳම නාලිකාව ජාතික රූපවාහිනිය කියලා. ඉතින් මම මගේ අර ප්‍රෝග්‍රෑම් ඩම් එක අරගෙන ගිහිල්ලා මං එපොයින්ට්මන්ට් එකක් ඉල්ලගෙන මං ඉතින් ඒක ප්‍රසන්ට් කරලා පෙන්නුවා. මේක තමයි මගේ වැඩසටහන කියලා. ඉතින් ඇත්තටම ඉතාම ආදරෙන් ජාතික නාලිකාව ජාතික රූපවාහිනිය මතක් කරන්න ඕනේ සියලුම දෙනාව. ඉතින් ඒත් වැඩසටහන ගිහිල්ලා මම ප්‍රසන්ට් කරනකොට ඒකේ අඩුපාඩු පෙන්වලා දීලා මට මගේ වැඩසටහන ගන්න කැමැත්ත පළ කරා. ඉතින් ඒත් එක්කම තමයි තමාෂා ජයසූරිය මිස් ට්‍රැවල් ආරම්භ කළේ.
1: ඔව්, දෙමව්පිය ඔබට අවස්ථාවක් දෙනවා ඔබටම ඔබව එක්ස්ප්ලෝර් කරන්න. ඉතින් ඔබ ලෝකෙ එක්ස්ප්ලෝර් කරලා අපිට තිළිණ කරනවා මිස් ට්‍රැවල්. බොහොම ස්තුතියි. ඉතින් අපි වැඩසටහන ඊළඟ අංගය වෙත විශේෂ අංගයට යොමු වෙන්න කලින් අපි තවත් ගීතයක් අහලා ඉඳිමු.

0: Sunday, experience the spirit of Ubuntu Social at Brisbane Powerhouse. From 1 p.m. to 7 p.m, enjoy live music from Bullhorn and Dance Masala, plus global street food, artesian markets, and a vibrant community atmosphere. Best of all, it's free! Join us on Sunday, June 21st at Brisbane Powerhouse, New Farm. Register now and be a part of Ubuntu Social.
1: Hitotuni api danyumumu. නිරෝධකාරී වසම් ශ්‍රී ලංකාවේ සිටගෙන එන සතියේ පුවත් සමාලෝචනය වෙත.
2: සති අන්ත පුවත් පසුබිම.
3: යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුවේ වැඩ කටයුතු මාසයක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යාපන ප්‍රතිපත්ති සංකල්ප පත්‍රිකාව පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවති අධ්‍යාපන ක්‍රමවේදය හා වරින් වර ක්‍රියාත්මක වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා එමගින් සමාජීයව ඇති කළ වෙනස්කම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා. එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සමාලෝචනය කර ඉන් මතුවන වැදගත් කරුණු කෙරෙහි නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේදී අවධානය යොමු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබුණා. මේ අතර දිත්වා ආපදා තත්ත්වයෙන් පසුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙදවිය සහ යුනිසෙෆ් නියෝජිතයන් අතර හමුවක් අරලියගහ මන්ත්‍රීදී පැවැත්වුණා. එහිදී බලපෑමට ලක් වූ දරුවන්ගේ සුබ සාධනය සහ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාම තහවුරු කිරීම සඳහා දෙපාර්ශ්වය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය සහ යුනිසෙෆ් නියෝජිතයන්ගේ අවධානය යොමු වුණා. මේ අතර ලෝකයේ තුල උද්ගතවන ඕනෑම ගෝලීය අර්බුදකාරී තත්ත්වයක් හමුවේ අධ්‍යාපනයේ රැකගත යුතු යන හැඟීම රජයේ සතුව පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය පවසනවා. ඇය මේ බව කියා සිටියේ ගාල්ල දඩල්ල අල් මුබාරක් විද්‍යාලයේ දෙමල්ගොඩ නැගිල්ල සිසු අයිතිනපත් කිරීමේ උත්සවය අමතමින්
4: අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මේ දරුවන්ට ලෝකයේ තියෙන අලුත් තාක්ෂණය ළඟා කර දෙන්න අපි මේ අධිෂ්ඨානයත් එක්ක ඉන්නවා. සියලුම ද්විතීක පාසල් වලට එක ස්මාර්ට් බෝඩ් එකක්වත් ලබා දෙන්න අපි ආණ්ඩුව මේ වෙනකොට සැලසුම් කළා. ඒක අපි මේ අවුරුද්දේ ස්මාර්ට් බෝඩ් එකට අවශ්‍ය කනෙක්ටිවිටි එකක් පාසල් 4000කට විතර අපි ලබාගෙන තියෙනවා. තාක්ෂණය කියන එක මෙවලම විතරයි. ඒක අපි හොඳ දේ දරුවන්ට ලබා දෙන්න පාවිච්චි කරන්න ඕනේ. රටක් හැටියට මේ වෙලාවේ සම්පත් සීමිතයි. අපිට අවශ්‍ය ගුරුවරුන් අපි බඳවා ගනිමින් යන්නේ. හැබැයි ඒ ඔක්කොම ඉවර වෙනකන් අපිට දරුවන් තියාගෙන ඉන්න බෑනේ. තාක්ෂණය පාවිච්චි කරන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් වල පන්ති කාමර ලින්ක් කරන්න, සමහර විට ගාල්ලේ නෙවෙයි කොළඹ ඉන්න හොඳම ගුරුවරයා අපිට ලින්ක් කරන්න පුළුවන්. අයවැය තුල විශාල මුදල අපි මේ වෙනුවෙන් යොදවනවා. මේ වෙලාවේ මැද පෙරදිග අර්බුදයක් තියෙන වෙලාවේ. ඒතට ඒ අර්බුදයක් එක තමයි අපි කොහොම හරි අපේ අධ්‍යාපනය රැකගත යුතුයි. මුණ තත්වයක් තුලවත් අපේ ආර්ථිකය වහගෙන අපි යන්නේ. අපි ආර්ථිකය කොහොම හරි අමාරුවෙන් අපි මේ නැවත අදාගෙන යන මොහොතේ ඉදිරියට ගෙනියන්න ඕන කියන ඒ අදිෂ්ඨානයත් එක්ක තමයි රජයක් හැටියට අපි වැඩ කරන්නේ.
3: ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 8ක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීම හේතුවෙන් අධිකරණ පද්ධතියේ නඩු ගොඩ ගැසීමෙන් යුක්තිය පසිදලීමේ කටයුතුවලට බාධා මතු ඇති බවට සංවාදයක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 5ක් සහ අභ්‍යාචනාධිකරණයේ පුරප්පාඩු 3ක් මාස ගණනාවක් තිස්සේ නොපිරවීම සම්බන්ධයෙන් මෙලෙස දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ එම විනිසුරු පුරප්පාඩු අනිවාර්යයෙන්ම පුරවන බවයි. එමෙන්ම අභ්‍යාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම දීර්ඝ කිරීම සඳහා නිල වශයෙන් කැබිනට් අනුමැතියක් ගෙන නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 යටතේ නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින්. එල් නිනෝ කාලගුණ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝබර් නොවැම්බර් මාසවල ශ්‍රී ලංකාවට ගම් වතුර තත්ත්වයක් ඇති විය හැකි බවට පුරෝකථනය කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පවසනවා.
5: ඇත්තටම දැන් එල් නිනෝ තත්ත්වය දැන් මේ වෙනකොට ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ දුර්වල එල් නිනෝ තත්ත්වයක්. මෙතෙක් අපි කිව්වේ එල් නිනෝ හටගන්නවා එල් නිනෝ ඇති වේවි කියලා. දැන් එල් නිනෝ ඇත්තටම ඇති වෙලා තියෙනවා. ඒක ලංකාවටත් දැන් ක්‍රමක්‍රමයෙන් බලපානවා. අපි ඉතිහාසය ගත්තත් මේක දැන් කියනවා 1950න් පස්සේ ඇති වෙච්ච එල් නිනෝ වල වගේ ප්‍රබල එල් නිනෝ ගැටලුවක් ඇති වේවි කියලා දෙසැම්බර් ජනවාරි පෙබරවාරි වෙනකොට ඒක පුරෝගතනයක් තමයි. මේ වන විට එල්නිනෝ තත්ත්වයේ තියෙන්නේ දුර්වල මට්ටමක එල්නිනෝ තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් අපි පෙබරවාරි වගේ කාලයේදී මේ එල්නිනෝ තත්ත්වය ප්‍රබල හෝ අති ප්‍රබල යන තියෙන හැකියාව 60%කට වඩා පුරෝගතනය කරනවා. ජූලි අගෝස්තු වැස්ස ගොඩාක් අඩු වේවි. අගෝස්තු මාසයේ උෂ්ණත්වයත් ඉහළ යන්න පුළුවන්. සැප්තැම්බර් මාසයේ දැනට තියෙන ලක්ෂණයක් අපට වැස්ස අඩුවෙන් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. කෙසේ වෙතත් පැසිෆික් මුහුදේ ටයිෆූන් වගේ සුළු කුණාටු හැදුනොත් මේ තත්ත්වය වෙනස් වෙලා සැප්තැම්බර් මාසයේ අපිට තරමක් අනිත්‍ය දිග මොහොතම සක්‍රිය වෙලා වැස්ස ලැබෙන්නත් පුළුවන්. ඒ වගේම ඔක්තෝබර් නොවැම්බර් මාස දෙක ගත්තහම අපිට ওই කාලෙ වෙනකොට තවත් මේක ප්‍රබල වෙනවා. එතකොට අපිට ඔක්තෝබර් නොවැම්බර් මාසයේ ඉදිරියේදී වැස්ස අපි වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. සමහර ස්ථානයක අපි ඒ කාලයට පුරෝගතනය කරනවා ගම් වතුර පවායෙන්ද ඉඩකඩක් තියෙනවා.
3: මේ අතර එල්නිනෝ තත්ත්වයට මුහුණ දීමට කඩිනමින් ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කරනවා. දික්වා සුලිකුණාට්ටුව සහ මැදපෙරදිග යුදමේ තත්ත්වයේ හමුවේ ඇති වූ අභියෝගවලට මුහුණ දුන් ආකාරයටම බාහිර අභියෝගයක් වන එල්නිනෝ බලපෑම කළමනාකරණය කර ගැනීමේ හැකියාව රජයේ තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. නිසි සැලසුම් ඔස්සේ කටයුතු කිරීමෙන් ඇති විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට හැකිවනු ඇති බවද ජනාධිපතිවරයා විශ්වාසය පළ කරනවා. ව්‍යාජ උපන්න සහතිකයක් මගින් ලබාගත් අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය කොළඹ ප්‍රධාන මහාධිකරණ විසරු මංජුල තිලකරත්න මහතා පසුගියදා ස්ථිර කරනු ලැබුවා. 1967 වසරේදී උපන් ශෂී වීරවංශ නැමැතිය ඊට වසර 4කට පසුව එනම් 1971 වසරේ උපන් බවට හැඟවෙන ආකාරයට සකස් කළ ව්‍යාජ උපන්න සහතිකයක් උපයෝගී කරගනිමින් මෙම අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවට සාක්ෂි මගින් හෙළිදරව් වී ඇතැයි තීන්දු කළ මහාධිකරණ විසරු මංජුල තිලකරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගයට එරෙහිව රණසිංහ මුදියන්සේලාගේ ශර්ජා උද්‍යාන්තී හෙවත් ශෂී වීරවංශ නැමැතිය ඉදිරිපත් කළ අභියාචනය නිෂ්ප්‍රභ කරනු ලැබුවා. රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බහරේ සිටියදී උපවාසයක් ආරම්භ කිරීම හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට දෛනිකව නීතිඥ සහාය ලබා දීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර තිබෙනවා. සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරී සලේ මහත්මිය හට ලිඛිතව දැනුවත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අභිසේකර මහතා විසින් මේ බව දැනුවත් කර තිබෙනවා. සලේ මහතාට සතියේ දින පහ පුරා ඔහුගේ නීතිඥ අසිත සිරිවර්ධන හමු වීමට අවසර දෙන ලෙස ඉල්ලා මනෝරී සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබූ අතර ඊට පිළිතුරු ලබා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අභිසේකර මහතා විසින් මේ බව දැනුවත් කර තිබෙනවා.
6: ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යළිත් ලබන සතියේ තමුණ බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා මම නිරෝධකාරීව සම් කොළඹ සිට.
2: සති අන්ත පුත් පසුවිතරම

0: Min Jananivedana.
1: Professional Engineer of the Year 2026 Queensland. The Queensland chapter of ISL is pleased to announce the launch of the Professional Engineer of the Year 2026 awards. Professional engineers with an engineering degree recognized by ISLO Engineers Australia are invited to submit their nominations. Nominations close on 3rd of July 2026. For more information, please visit the ISL Queensland chapter website www.islqld.org or contact Tanuja Ranavaka on 0479-122-636 or Jayanath Pera on 0450-933-721.
2: 48 different languages, 50 different cultures, and just one radio station, 4EBFM.
3: Listen to 4EBFM and the world is yours.
4: ඔව් අපි නැවතත් එකතු වෙන්නේ අපේ වැඩසටහන සමගිනුයි. නිරෝධගෙන එන පුවත් සමාලෝචනය සහ ජන නිවේදන තමයි ඔබ ඒ සවන් දුන්නේ. අද අපි කතා කරන්නේ මේ ට්‍රැවල් කියන කොන්සෙප්ට් එක ඇතුලේ ඒක අපි කොහොමද තවත් ඩෙප්ත් එකක් එක්ක ට්‍රැවල් දකින්නේ කියන අදහසට තමයි අපි මේ යොමු වෙන්න හදන්නේ. දැන් පොඩි කාලේ මම හිතුවොත් එහෙම මේ අපි කොහේ හරි ගමනක් යනවා, චාරිකාවක් යනවා කියන අදහස තමයි තියෙන්නේ මේ ට්‍රැවල් කරනවා කියන එක අපි අපේ විදිහට හිතලා බැලුවොත් එහෙම. ඉතින් මේක ඇතුලේ මට හිතෙන්නේ අපි පොඩි කාලේ ඉඳලත් එතකොට අපේ දෙමව්පියෝ ඒ හැමෝම මේ ට්‍රැවල් කියන අදහස ඇතුලේ අපි චාරිකාවක් යනවා කියන අදහස ඇතුලේ එදත් තිබුණේ අපේ මේ සාමාන්‍ය දිනචර්යාවෙන් සාමාන්‍ය රුටීන් එකෙන් එළියට ගිහිල්ලා අපි පොඩ්ඩක් විවේකයක් ලබා ගැනීම කියන එක. ඉතින් අද වෙනකොට ලෝකයේ ඊට වැඩිය හරිමම පොඩි තැනක් බවටනේ පත් වෙලා තිනේ. මම මේ පොඩි කිව්වේ සයිස් එකෙන් පොඩි වෙන එකක් ගැන නෙමෙයිනේ. අපි අර දැන් කියනා වගේ ලෝකයේ තනි ආයක් බවට පත් වෙලා තමයි තියෙන්නේ දැන් වෙනකොට. මොකද මේ තාක්ෂණික දියුණුවත් සහ අපිට මේ ගමනාගමනයේ යෙදෙන්න තියෙන ඒ පහසුවත් හින්දා අවස්ථාවන් ගොඩක් ලැබිලා තියෙනවා සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක්ට මේ චාරිකාවන් වල වැඩිපුර යෙදෙන්නට. ඉතින් මෙහෙම යෙදෙනකොට මට හිතෙනවා දැන් අද වෙනකොට කතා බහට පත් වෙලා තියෙන මේ ට්‍රැවල් කරනවා කියන එක ජීවිතේ අංගයක් බවට. ඉතින් අපි කොහේ හරි ගිහින් තියෙනවද, ඒවා මොනවා හරි දැකලා තියෙනවද, ඒ ටික අර ජීවිතේ කරන්න ඕන දේවල් වගේ. දැන් බොහෝ දෙනෙක් අහලා තියෙන මේ බකට් ලිස්ට් එකක් කියලා එහෙම තියෙනවා ගොඩක් දෙනෙක්ට. මෙන්න මේ තැන්වලට මම මැරෙන්න කලින් යන්න ඕනේ කියලා. ඔබටත් එහෙම බකට් ලිස්ට් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා ඇති කියලා මම හිතනවා. මටත් නම් තියෙනවා. ඉතින් මම හිතුවා ජනකට යමු වෙන්න. මොකද ජන කියන්නෙත් මේ මිස් ට්‍රැවල් තමාෂා වගේ ප්‍රෝග්‍රෑම් එකක් නැති වුණාට රූපවාහිනී යන අපේ SBS නාලිකාවට ජනක තමන්ගේ මේ ට්‍රැවල් අත්දැකීම් බෙදා ගන්නවා. ඉතින් ජනකටත් ෆෑන් ෆලෝවිං එකක් අනිවාර්යයෙන්ම තියෙනවා ඒ වහරා. මොකද ඔහුට අපි සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ ගමන් කරන සහ අපි ගමනක් විදිහට යන තැන්වලට වඩා එහා ගිය සාමාන්‍යයෙන් මිනිස්සුන්ට ඇක්සස් එකක් නැති තැන්වලට යන්න ඔහුගේ රැකියාව හරහා අවස්ථාවන් ලැබිලා තියෙනවා. ඉතින් මං හිතුවා ජනක දෙහාට මුලින්ම හැරිලා ජනකගෙන් අහන්න මේ වගේ මේ විශේෂ දේවල් දැකීමෙන් ඔබේ ජීවිතයට ඔබ මොන වගේ පන්නරයක්ද, එහෙමත් නැත්නම් මොන වගේ අත්දැකීමක්ද ඔබ මේ ට්‍රැවල් හරහා ලබාගෙන තියන්නේ කියලා.
5: ඇත්තටම හිමායා, ඔබ ගත්ත ප්‍රවේශය හරිම නිවැරදි. ඒ කියන්නේ දැන් අර ඉස්සර වගේ මේ ට්‍රැවල් කියලා කියන්නේ ගමන් කිරීම, කොහේ හරි ලස්සන තැන් බැලීම, කොහේ හරි නැවතිලා ඉඳලා කෑම බීම සහ අර වින්දනය ලැබීම කියන එකට එහා ගිහිල්ලා අර ලෝකය කුඩා වීම නිසා ඔබට යාමට හැකි ප්‍රමාණය වැඩිවීමත් සමග විවිධ දේවල් විවිධාකාරයෙන් අර අපි කියන්නේ විවිධත්වය දැකීමට ඉඩ ලැබීම හරහා මන්නම් කියන්නේ මට නම් වෙච්ච ලොකුම දේ තමයි මගේ දැකීම වෙනස් වීම. ඒ පිළිබඳ ඒ කියන්නේ අර පර්සෙප්ෂන් එක කියන්නේ ඒ අන්න ඒක වෙනස් වීම තමයි මේ මට නම් වෙච්ච දේ සමහර ආකාරයකින් පරිණත වීම කියන්නත් ඒකටත් හේතු වුණා කියලා කියන්නත් පුළුවන්. මං ටිකක් ඔය මේ පොඩි හාස්‍යජනක උදාහරණයකින් පටන් ගන්නම්. දැන් ඉතින් අපි අර ඔස්ට්‍රේලියාවට එනකොට හුඟක් දෙනෙක් දන්නෙත් ඔස්ට්‍රේලියාව කියලා, එක්කෝ මෙල්බර්න් එක්කෝ සිඩ්නි කියලා. දැන් නම් බ්‍රිස්බේනුත් දන්නවා. දැන් ඔය අපි යාළුවන් සමග එකතු වෙලා සාද පවත්වනකොට ඉතින් හුඟක් දෙනෙක් කියන එකක් තමයි මේ ඔස්ට්‍රේලියාව වැඩක් නැහෙනි, ඔය මේ නිකන් ඔය නිකන් කෘතිමව හදපු නිකන් මේ තැන් කීපයක් තියෙනවා, මේ මේ ඒ වගේ දේවල් තියෙනවා නිසා. ඒ වගේද ලංකාව, ලංකාව මේ තෙක්ක හැරෙන්නවත් බෑනේ ඔස්ට්‍රේලියාව, ඒ වගේ දේවල්. ඔස්ට්‍රේලියාවේ අන්න තැනකුත් නැහෙනේ අනික කියලා. ඉතින් ඒක මං ඒ වෙනකොට ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ගමන් කිරීම පටන් අරගෙන, ඔය ට්‍රැවල් කිරීම පටන් අරගෙන අවුරුදු දෙකක් විතර ගත වෙලා තිබ්බා. මම එකඟ වෙනවා ලංකාව ඉතාම සුන්දර දිවයිනක් කියලා. ඒ වුණාට ඔස්ට්‍රේලියාව ජීවිත කාලය තුළවත් බල්ලා ඉවර කරන්න බැරි. ඒ වගේම විවිධත්වයකින් සමහරට කටුක බව තුළ, සමහරට සුන්දරත්වය තුළ සංගවණු විවිධත්වයෙන් පිරුණු ඉතාම රමණීය දූපතක් රටක් කියලා තමයි මට ඒ වෙනකොට තේරිලා තිබ්බේ. ඒ කියන්නේ යන්නේ යන්න දකින්න දේවල් ජීවිතේ පුළුල් අත්දැකීම් වැඩි වෙනවා. එක්කෝ කාන්තාර වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මුහුදු බඩ ප්‍රදේශ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කඳු මුදුන් වෙන්න පුළුවන්. ඒ හැම එකකම ඉතාමත් අලංකාර දේවල් නරඹන්නත් තියෙන. ඒ වගේම ඒ වගේදී මුහුණ පාන්න වෙන අත්දැකීම් හරහා අපේ තියෙන දැකීම ආශ්‍රය කරන්න ලැබෙන මිනිසුන් හරහා අපේ තියෙන දැකීම වෙනස් වීම තමයි මට නම් ලැබුණු ලොකුම අත්දැකීම. ඒ වගේම පසුකාලීනව ඔස්ට්‍රේලියාවෙන් පිටට දූපත්වලට, වෙනත් රටවල් වලට රාජකාරී අවශ්‍යතා සඳහා ගමන් කිරීමට ලැබුණාම ඒ අත්දැකීම පුළුල් වුණත් සමහර විට අපි අර තියෙන අපේ ඒකරීකීය දර්ශනය වෙනස් වෙලා විවිධාකාර මිනිසුන් ඉන්න ඒ ඔවුන් සමග ආශ්‍රය කිරීමට ලැබීමෙන් ලෝකය පිළිබඳ වෙනස් වූ දැකීමක්, ඒ වගේ දෙයක් තමයි මට ලැබුණේ. ඉතින් මම මේ සාමාන්‍යයෙන් ගමන් කෙරුවාම මම විශේෂයෙන් උනන්දුවක් දක්වනවා දේවල් දකින්න, සමහරට රාජකාරියට බාධාවක් නොවන ආකාරයට. කලින් වැඩ ඉවර කළා අන්තිම දවසේ උදේපාන්දර තුනට නැගිටලා තැන් තැන් වල ගිහිල්ලා ඒවා බලලා, මොකද ඔස්ට්‍රේලියාව කියන මහද්වීපය ඉතාර විශාල මහද්වීපයක් නිසා කිව්වා වගේ අර යන්න අමාරුයි. සමහර තැන් තියෙන්න පුළුවන් කිලෝමීටර් 500ක් දුරින්, 300ක් දුරින්, 1000ක් දුරින්, ඔය වගේ. මේ ඉතින් ඒ විශාලත්වය තුලත් සංගවණු සුන්දරත්වයක්, ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මම දන්න තමාෂත් සෑහෙන්න ඔය වගේ රට රටවල් වලට ගමන් කළා එකම තැනකට කොටු වෙන්නේ නැතුව දේවල් දැකලා, ලංකාවේ පවා විවිධාකාර විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා අත්දැකීම් තියෙන කෙනෙක්. ඉතින් ඔයාට කොහොමද මේ අර හිමාය මතු කරපු දේ ගැන ඔයාට මොකද කියන්න තියෙන්නේ?
0: පැහැදිලිවම දැන් ඔස්ට්‍රේලියාව කියලා කියන්නේ අපි ලෝකයේ අතින් ගත්තොත් ලෝකයේ විශාලම රටවල් අතරින් 6 වෙනි ස්ථානයේ තියෙන රටක්. එතකොට භූමි ප්‍රමාණය විශාලයි ජීවත් වෙන ජනතාවට වඩා. ඉතින් ඒ අතින් ජනකයයි තාම වාසනාවන්තයි සංචාරකෙක් විදිහට සංචාරය කරන්න ඇක්සස් හම්බ වෙන්නේ නැති පැතිවලට පවා ජනකයගේ රස්සාවත් එක්ක ට්‍රැවල් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා ඔස්ට්‍රේලියාවේ ඇතුලේ. ඉතින් මට මේ වෙනකොට මම ඇවිල්ලා දැන් මාසයක් යනවා ඔස්ට්‍රේලියාවට. ඉතින් මටත් අවස්ථාව උදා වුණා. හැබැයි මට යන්න අවස්ථාව උදා වුණේ ඇට්‍රැක්ෂන් ඒරියාස් වලට තමයි. ඉතින් මම හැබැයි ටිකක් මගේ වැඩසටහන හරහා මම වැඩ කරනකොට මම ඒ යන ස්ටේට් එකට අදාළ වෙන පොඩි රිසර්ච් එකක් කරනවා. එතකොට ඉතින් මටත් හිතුණා දැන් අපි හැමෝම යන තැන් වලටනේ මටත් මේ පාර යන්න අවස්ථාව ලැබෙන්නේ. හැබැයි මගේ වාසනාවකට ජනකයව, හිමායව, කුමාරයව කට්ටිය මඳුර ගැන ලැබිච්ච නිසා මම ආයි දවසක ප්ලෑන් කරොත් මටත් කටියට වැඩිය යන්න හම්බ වෙන්නේ නැති තැන් වලට යන්න අවස්ථාව උදා වෙයි කියලා. කොහොම වුණත් ලංකාවයි ඔස්ට්‍රේලියාවයි කියන රටවල් දෙක මමත් පෞද්ගලිකව එහෙම සංසන්දනය කරන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. රටවල් දෙකේම තියෙන රටවල් වලට ආවේනික වෙච්ච සහ පුද්ගලයන් පුද්ගලයාට ඒ බලන විව්‍යකානුව ලැබෙන සුන්දරත්වයක්. ඉතින් සංචාරකෙක් විදිහට මම ආස කරන රටවල් අතරින් ඉහළම පෙළේ තියෙන රටක් විදිහට ඔස්ට්‍රේලියාව හඳුන්වන්න පුළුවන්.
4: තමාෂා ඒත් එක්කම මං අනිත දැන් ඔබ රටවල් 33කට මේ වෙනකොට සංචාරය කරලා තියෙනවා. අර අපි මේ කතා කරපු මාතෘකාව හරහාම යනකොට දැන් මේ ලෝකේ තනියායක් කියන තැනින් ගත්තොත් එහෙම අපි අර අපේ දැක්ම ජනක එක හරිම ලස්සනට කිව්වා අපේ අපේ අර පර්ස්පෙක්ටිව් එක සහ අපේ පර්සෙප්ෂන් එක මේ ජීවිතය ගැන තියෙන මේ සංචාර හරහා ඇත්තටම වෙනස් වෙනවා කියලා. දැන් මම පෞද්ගලිකව මටත් ඒක හිතෙනවා, අපි දේවල් දකින ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න, දේවල් ගැන දන්න ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න අපිට හැම වෙලෙම මට පෞද්ගලිකව හැම වෙලෙම හිතෙන්නේ අපි කොයිතරම් පුංචි මිනිස්සුද කියන එක. ඉතින් එතකොට අපි මේ දන්න චූටි දෙයක් ගැන උදම්මනනවද, අපි අපිට තියෙන චූටි දෙයක් ගැන උදම්මනනවද, නැත්නම් මේ ලෝකේ මේ තරම් දේවල් අපිට ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනව නේද කියලා එක්ස්ප්ලෝර් කරනවද කියන එක. ඉතින් මට හිතෙන්නේ ඔබ කරන්නේම ඒක කියලා. රටවල් 33කට මේ ගමන් කරලා මේ ලබාගත් අත්දැකීම් එක විදිහට කැටි කරොත් එහෙම ඔබට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? ඒ අත්දැකීම ඔබ තමාශාව කොහොමද පරිපූර්ණත්වයට හෝ ඔබගේ ජීවිතය තවත් හොඳින් ගත කරන්නට, ඒත් එක්කම ඔබගේ දැක්ම ඔබගේ දර්ශනය වැඩි දියුණු කරන්නට ඉවහල්ුණේ කියලා?
0: මම එකඟ වෙනවා. පැහැදිලිවම මමත් අවබෝධ කරගත දෙයක් තමයි මම රටවල් ගණනාවකට සංචාරය කරලා තියෙනවා. ඒත් එක්කම අපිට දේවල් අවබෝධ වෙන්න වෙන්න අපිට ඒ සත්‍ය කියන එක අවබෝධ වෙන්න සහ යම්කිසි කරුණක් අපිට අවබෝධ වෙන්න වෙන්න අපි අර සරලකම කියන දෙයට අපි යන්න උත්සාහ කරනවා. අපිට අවබෝධ වුණාට පස්සේ අපි හිතනවා අපි මේක දන්නවා, හැබැයි අපි මේකට අර වාකියපු විදිහට මේක අපි නිකන් ෂෝ ඔෆ් කරන්න ඕනේ නැහැ කියලා. ඉතින් මට ලැබිච්ච අත්දැකීම් එක මම විශ්වාස කරන දේ තමයි අපි රටින් රටට එහෙම නැත්නම් ලංකාව ඇතුළේ ට්‍රැවල් කරනකොට මම හරි ආසයි මිනිසුන් ඇසුරු කරන්න සහ ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳ කතා කරන්න, ඒගොල්ලන්ගේ රස කතා දැනගන්න සහ ඒගොල්ලන්ගේ ඉරියව් පිළිබඳ අධ්‍යයනය කරන්න පැහැදිලිවම සහ මම ලොකු අල්මක් දක්වනවා. ඉතින් ඒකටත් හේතු සාධකයේ තමයි මම හිතුවා මම ලබා ගන්න දැනුම අත්දැකීම් මම ආසයි පුද්ගලයන් විදිහට හරි ප්‍රේක්ෂකයන් විදිහට හරි ඒක වැළඳගත්තා හෝ නොගත්තා මම ආසයි මම නිර්මාණකාරයෙක් විදිහට ඒක නිර්මාණයක් විදිහට මෙලියට දාන්න. ඉතින් පැහැදිලිවම මගේ මේ වැඩසටහන හරහා කුමාර අයියත් මතක් කරා ෂැඩෝ ඩ්‍රාමා අමතක වෙලාද කියලත්. මටත් වෙලාවකට හිතෙනවා මම කලාව ආරම්භ කරේ ෂැඩෝ ඩ්‍රාමා වලින්. හැබැයි ඒ හරහා මට පාර විවෘත වුණා මගේ මේ ටෙලිවිෂන් ප්‍රොඩක්ෂන් එක ස්ටාර්ට් කරන්න. ඒ හරහා මගේ ගෝල් එක තමයි මට චිත්‍රපටයක් නිර්මාණය කරන්න ඕනි හොඳ අධ්‍යක්ෂිකාවක් විදිහට. ඉතින් නෙට්ෆ්ලික්ස් එකට ෆිල්ම් එකක් හදනවා කියන ගෝල් එක ඇතුලේ සමහර වෙලාවට මම ගෝල් එක වෙනස් කරන්නේ නැතුව මම මගේ ප්ලෑන් එක වෙනස් කරනවා. ඉතින් මම බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට සහ අද දවසේ අපි වහගෙන ඉන්න අපේ තරුණ පරම්පරාවට මම මතක් කරන්න කැමතියි, ඔබ කරන ඕනම කාර්යයක්, ඒ කියන්නේ සංචාරකයෙක් වෙන්න පුළුවන් ඕනම දෙයක්, අපිට අපේ වැඩේ ඇතුලේ අපිට අමාරුයිනේ. පිටින් බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් ආ මේක හරි ලේසියි, ඔයා මේ සංචාරය කරනවා කියන්නේ හරි වාසනාවන්තයි කියලා. මට පැහැදිලිව ගොඩක් දෙන කම්ප්ලිමන්ට් එකක්. හැබැයි මේක ඇතුලේ මම සතුටු වෙනවා, මම දේවල් ලබා ගන්නවා. ඒත් එක්කම කාන්තාවක් විදිහට මම මේ වැඩසටහන නිර්මාණය කරනකොට සංවිධානය කරනකොට ඒක ඇතුලේ කියන්න බැරි තරම් දුකක්, කරදරයක්, වෙහෙසක් හැම දෙම තියෙනවා. හැබැයි අපි නිර්මාණකාරයෝ විදිහට අපි ඒක එළියට දැම්මට පස්සේ ප්‍රොඩක්ට් එකක් විදිහට ප්‍රේක්ෂකයාගෙන් ලැබෙන ප්‍රතිචාර වගේම පෞද්ගලිකව මම මගේ නිර්මාණය දැක්කට පස්සේ මං අසීමිත සතුටක් ලැබෙනවා. ඉතින් මං ඒ නිසා හිතුවා සංචාරය කරනකොට ලබා ගන්න අත්දැකීම්, ලබා ගන්න දැනුම, ඒ සියල්ල එකතු කරලා මං කතාවක් ලියනවා. බොහෝ වෙලාවට මට ඒ ලියන කතාව ඇතුලේ මට තිරපිටපත නිර්මාණය කරගන්නකොට මට උදව් අනිවාර්යෙන් අවශ්‍ය වෙයි. හැබැයි ඒ නිර්මාණය ඇතුලේ මට ගිහිපු රටවල් එක්ක සම්බන්ධතා ඇති කරගත්ත පුද්ගලයන් එක්ක ඇති කරගත්ත සම්බන්ධතා එක්ක සමහර විට ඒ කතාව ඇත්ත කතාවක් වෙන්න පුළුවන්. සිනමාවට ගේනකොට ඒ නිර්මාණ අලංකාරණය එකතු වුණාට සමහරට බලනකොට ප්‍රේක්ෂකයා විදිහට ඒක තමන්ට තමන්ගේ කතාව කියලා දැනෙන්න පුළුවන්. ඉතින් මම හැම වෙලාවෙම ප්‍රේක්ෂකයන්ට හරි මා වාශ්‍රකන යාළුවන්ට හරි මම කියන්නේ ඔබ මේ මොහොතට අවංක වෙන්න. අපි මේ මොහොත ඇතුලේ ජීවත් වුණොත් අපිට අනිත් කෙනාට අවංකව ඒ කියන දේ අහන් ඉන්න පුළුවන්කම ලැබෙනවා නම් අපේ කතාව එයා හරියට අහන් ඉන්නවා කියලා අපිට දැනෙනවා නම් මං හිතන්නේ එතන තමයි අපිට අවබෝධය සරලකම ඒ සියල්ලම ලැබෙන්නේ.
4: තමාෂා මට හිතෙන්නේ ඒ කතාබහ ඇතුළත මගේ ඊළඟට අහන්නම් කියලා හිතාගෙන හිටපු ප්‍රශ්නයටත් සහ අපේ ඊළඟ විශේෂාංගයටත් පිවිසුමක් තමයි ලබා ගත්තේ. මට හිතෙන්නේ අපි දැන් අපිට ට්‍රැවල් කරනවා වගේ දෙයක් අර අපි කලින් කතා කරා වගේ අපි පොඩි කාලේ නම් අපිට තිබුණේ ඒක විනෝද චාරිකාවක්. මේ අවුරුද්දට එකවරක් හෝ සමහර කෙනෙක් ඊට වැඩි අවස්ථාවන් හම්බ වෙලා ඇති. හරිම අර අපේ ජීවිතේට විශේෂයෙන් කරන දෙයක් තමයි මේ චාරිකාවක යනවා කියන එක. ඉතින් ඔබ ඒක තමන්ගේ රැකියාව විදිහට කරනවා. ජනකට තමන්ගේ රැකියාව හරහා අවස්ථාවක් හම්බෙලා තියෙනවා ඒක කරන්න. ඉතින් මම දැන් ඊළඟ අපේ සෙග්මන්ට් එකට පිවිසුමක් විදිහට අහන්නම් කියලා හිතුවා. අපිට තියෙනවනේ අපේ ජීවිතේ අපිට පැෂන් එකක් තියෙනවා. අර දැන් මට හිතෙන්නේ මේ වගේ කතාබහවල් හරිමම වෙනදට වැඩිය අපිට කනට ඇහෙන දේවල්. ඒ කියන්නේ ඔයාගේ පැෂන් එක මොකද්ද? ඔයාගේ ලයිෆ් එකේ පර්පස් එක මොකද්ද? ඔය වගේ දේවල් මට හිතෙන්නේ අපිට අපි ගැන හිතලා බලන්න අපේ ඇතුළට ගිහිල්ලා අපිව එක්ස්ප්ලෝර් කරන්න අවස්ථාවක් අපිට ලබා දෙනවා. ඉතින් මේ පැෂන් එකයි ප්‍රොෆෙෂන් එකයි එකට යාවෙන තැන තමයි මට හිතෙන්නේ අර ජපන් භාෂාවේ නම් තියෙන විදිහට ඉකිගායි එක කියලා කියන්නේ. කියන්නේ මම උදේට ඇහැරෙනකොට මගේ ජීවිතේට පර්පස් එකක් තියෙනවා. ඒ පර්පස් එක අර කවුරුත් මට බලෙන් දාපු එකක්වත් මම යුතුයකමක් විදිහටවත් වගකීමක් විදිහටවත් කරන්නම ඕනේ උනාට මං අකමැති දෙයක් නෙමෙයි. ඒ පර්පස් එක මගේ පැෂන් එකට align වෙන purpose එකක් වීම. ඉතින් මට හිතෙන්නේ ඒක තමයි අපි අර මිනිස්සු විදිහට පරිණාමය වෙලා අවසානයේ ලබා ගන්නට අවශ්‍ය වෙන ජීවන සතුට කියලා තමයි මම හිතන්නේ. ඉතින් ඔබට මේ passion එක ඔබේ passion එක purpose එකක් කරගෙන ඒක හරහා profession එකක් ඔබ ගොඩනගලා තියෙනවා. ඉතින් මේ මට හිතෙන්නේ මම තමාෂෙක් මේ අපේ වැඩසටහනට කලින් කතා කරාම තමාෂෙක් හරිම ලස්සනට කිව්වා පැෂන් එකකුත් තියෙනවා ප්‍රොෆෙෂන් එකකුත් තියෙනවා. ඒතකොට මට කියන්න පුළුවන් දැන් මම හරිම කැමති ට්‍රැවල් කරන්න. හැබැයි ඉතින් මට වෙන රස්සාවක් නෙ තියෙන්නේ. ඉඳ මට වෙලා නැහැ වගේ දෙයක්. ඔබ කරලා තියෙන්නේ ඔබ ඩෙන්ටිෆයි කරලා ඔබට මේක තමයි කරන්න ඕනේ. ඒ හින්දා ඔබ ඒක ප්‍රොෆෙෂන් එකක් කරන්න මාර්ගයක් සලස්ව ගත්තා. ඔබ ඒක ඒක එහෙමම කිව්වොත් මම මාර්ගය හදාගත්තා කියලා. ඉතින් මට හිතෙන්නේ අපි අහගෙන ඉන්න අසන්නන්ටත් කියන්න පුළුවන් මේක දැන් ඔබගේ පැෂන් එක ට්‍රැවල් සහ ඩිරෙක්ටින් කියන එක. අසන්නන්ගේ පැෂන් එක වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ වුණාට මට හිතෙන්නේ අපේ ප්ලෑන් එක මාර්ගය සමානයිනේ. ඉතින් ඔබගේ ඒ එක්ස්පීරියන්ස් එකත් පොඩ්ඩක් බෙදා ගන්නට පුළුවන්ද?
0: ඔව් මම විශ්වාස කරනවා මමත් විශ්වාස කරනවා අද දවසේ මේ වැඩසටහන අහන එක්කෙනෙක්ගේ හරි ජීවිතේ අපි මේ කරන කන්වර්සේෂන් එක ඇතුළෙන් වෙනස් කරගන්න අවස්ථාවක් උදා වෙනවා නම් අපි අද දවසේ සාර්ථකයි නේද? ඉතින් මම මගේ ගමන ගැන කතා කරනවා නම් මගේ ගමන ඇතුළෙදී මම අර කියපු විදිහට මට අවශ්‍ය වුණ රටවල් බලන්න, මිනිස්සු බලන්න, එතකොට පැහැදිලිව කිව්වොත් සංචාරය කරන්න. ඉතින් මේ සංචාරය ඇතුළෙදී කොහොමද මම මේක මගේ ජොබ් එක විදිහටත් කරගෙන මේ දේ කරන්න කියන එක ගැන මම ඇත්තටම ගොඩක් කල්පනා කරා. මම අර කලිනුත් සඳහන් කරපු විදිහට මම ටිකක් හිමින් වැඩ කරන කෙනෙක්. හැබැයි මම ඒක කොහොමද කරන්න ඕනේ සහ ඒකට මාර්ගය සකස ගන්න ඕනේ කොහොමද කියන එක ගැන මම ගොඩක් කල්පනා කරනවා. ඉතින් ඒ විදිහට නිර්මාණය වෙච්ච මේ වැඩසටහන ඇතුලේ කෙනෙකුට හිතන්න පුළුවන් මේක හරිම සතුටින් මම කරනවා, මේකෙන් ගොඩක් මුදල් උපයන්න පුළුවන්. ඕ ඒක ඇත්ත, ඒක තමන්ගේ දක්ෂතාවය මත අපිට මේක මුදල් උපයන විදිහට කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් නෑ, අපි මේ රට ගිහිලා බලලා අපි මේ සුන්දරත්වයේ පියවියසෙන් ලබනවා කියලා අපිට කරන්න හිතන්න පුළුවන්. ඉතින් මගේ කතාව ඇතුලේ මම හිතුවා මම අධ්‍යක්ෂණයට වගේම රටවල් බලන්න වගේම පුද්ගලයන් ආශ්‍රය කරන්න කැමති නිසා මම මේක මේ විදිහට හදලා මේක මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මම ඔඩියන්ස් එකටත් මැසේජ් එකක් දෙනවා කියලා හිතලා තමයි මේ වැඩසටහන මිස්ට්‍රවල තමාෂාස් ඩයරි කියන නමින් හැම සෙනසුරාදාකම ජාතික රූපවාහිනියේ සෙනසුරාදාවස 6ට ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ. එතකොට පළවෙනි වැඩසටහන් කීපය ඇතුලේ මට ඇත්තටම අනුග්‍රහකයෝ හිටියේ නැහැ. හැබැයි මම මාව විශ්වාස කරා සහ මම හිතුවා අපිට අවස්ථාවන් කියන දේවල් ලැබෙනවා හරි අඩුයි. එතන පෞද්ගලිකව මගේ ජීවිත කතාව ඇතුලේ මට එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ. මම විශ්වාස කරන එකම කෙනා අම්මාව. ඒ නිසා මම උත්සාහ කරා අවස්ථාව මම නිර්මාණය කරගන්නවා කියලා. එතන මම වැඩසටහන ඇතුලේ සෙග්මන්ට් විදියට ක්‍රියේට් කළා හරි එහෙම නැත්නම් අනුග්‍රහකයෝ නැතුව අපිට වැඩසටහනක් දුවන්න බෑ කියලා හොඳටම මම හිතන්නේ හිමාය දන්නවා. ඉතින් ඒ නිසා ඒක වැඩසටහනට හානියක් නොවන විදිහට සහ මම channel එකටත් payment එකක් ගෙවලා යබෙල්ට් එක අරගෙන තමයි ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. එතකොට මම ටිකක් ස්මාර්ට් වුණා ප්‍රෝග්‍රෑම් එකට හානියක් නොවන විදිහට කොහොමද මම මේක මුදල් උපයලා සහ ජාතික නාලිකාවේ වගකීමත් සහ ගෞරවයත් රැකෙන විදිහට මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් කවුරුර කෙනෙකුට වැඩසටහන නරඹලා නැත්නම් මම ආරාධනා කරනවා මේ වෙලාවේදී YouTube එක හරහා ඔබට හැකියාව තියෙනවා මිස් ට්‍රැවල් තමාෂාස් ඩයරි කියලා මගේ වැඩසටහන සර්ච් කරලා බලන්න. එතකොට මම මේ කියපු කාරණාව ඔයගලන්ට තේරේ. ඉතින් මම මගේ ජීවිතය ඇතුලේ මේක මුදල්ම හම්බ කරන ගෙන තනින්නම් කරපු කෙනෙක් නෙමෙයි. මගේ පළවෙනි මාස කීපෙම මම මගේ ගෙදර මුදල් ලබාගෙන තමයි මම මේ වැඩසටහන කරේ. සමහර මාසවල මේ දැන් වෙනකොටත් මම එහෙම කරනවා. හැබැයි පුද්ගලයෙක් විදිහට මම මගේ ජීවිතය ඇතුලේ ලොකු ආත්ම තෘප්තියක් ලබනවා මම මේ කරන කාර්යය ඇතුලේ. වැරදි ආදර්ශයක් ගන්න එපා. මේක අහන කෙනෙක් නම් මේ වැඩසටහන හරහා තමාෂත් කිව්වනේ මගේ පැෂන් එක විදිහට ට්‍රැවල් කරපු නිසා සල්ලිත් හම්බෙනවා කියලා. එහෙම නැහැ. මේක හරි අමාරුයි. ඉතින් ඔයාට හොඳ ප්ලෑන් එකක් එක්ක ඔයාට හොඳ විෂන් එකක් තියනවා නම් නෑ මේ වැඩසටහනක් කරලා හරි සංචාරය කළා හරි මුදල් උපයන්න පුළුවන් කියලා මම හිතන්නේ. ඒකට අවස්ථාව සලසලා දෙන්න වෙන කවුරුත්ම කෙනෙක් නෑ. ඒ අවස්ථාව හදා ගන්න ඕනි අපිම තමයි.
6: ඔව් තමාෂා, දැන් ඉතින් අපි වැඩසටහනේ කෙළවරටත් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම කැමති වගේ මේකට ඉතාම කෙටියෙන් උත්තරයක් ඕන. දැනට ලංකාවේ මේ විකාශනය වෙන වැඩසටහන අන්තර්ජාතික මට්ටමට ගෙනියන්න කොහෙද හරි අපිට දකින්න ලැබෙන තත්ත්වයකට ගෙනියන්න ඔබ බලාපොරොත්තුක් ඔබ තියෙනවද?
0: මිස්ට්‍රවල තමාෂාස් ඩයරි මගේ වැඩසටහන හරහා පැහැදිලිවම ඔව්. මොකද ජාතික මට්ටමේ ඇගේ මුකුත් මට රයිගම් අවෝඩ්ස් වලදී ලැබුණා. ඉතින් සංචාරක වැඩසටහනක් විදිහට මේක මම දැන් වෙන රටවල වලටත් ගිහිල්ලා ප්‍රෝග්‍රෑම්ස් කරන නිසා පැහැදිලිවම කුමාරයි අහපුත්‍රයට ඔව්.
6: මට බොහොම කෙටියෙන් උත්තර ඕන. ඔබ ට්‍රැවල් කරනකොට ට්‍රැවල් කරන්න කැමති වින්ඩෝ සීට් එකකද මැද නැත්නම් ආයල් සීට් එකකද?
0: පැහැදිලිවම වින්ඩෝ සීට් එක.
6: වැඩියෙන්ම කැමති මවුන්ටන්ස්ද බීච්ද?
0: මවුන්ටන්ස්.
6: ලක්සරි හොටෙල් වලද නැවතින්නේ බෑක්පැකර්ස්?
0: බෑක්පැකර්ස්.
6: හරි. එතකොට ඔබ මෝර්නින් පර්සන්ද නයිට් පර්සන් කෙනෙක්ද?
0: ඒක දෙකම කියන්න පුළුවන්.
6: දැනට ට්‍රැවල් කරලා තියෙන ලස්සනම රට මොකක්ද?
0: ස්පේන්. Spain.
6: Oh. එතකොට බෑක්පැක් එකේ වැඩිම ගිනින දේවල් මොනවද?
0: මගේ කැමරා equipments.
6: අවසාන ප්‍රශ්නේ. එක තැනක් ඔබ දැන් මෙච්චර රටවල් 33කට ගිහිල්ලා තිබුණත් එක තැනක් තාම ගිහිල්ලා නැවතිලා ඉන්න ඩ්‍රීම් කරන.
0: මම පැහැදිලිවම ආසාවක් තියෙනවා නේපාලට යන්න.
7: ඔ කුමාර, ඒ මට හිතෙන්නේ රැපිඩ් ෆයර් ක්වෙස්චන් සෙෂන් එකෙන් පස්සේ
0: බලාපොරොත්තු නැති දෙයක්.
7: ඔය කුමාර අද අයිස් බ්‍රේක් කරන්නම තමයි ඇවිත් තිබුණේ. මට හිතෙන්නේ ඒක හරිම ලස්සන අත්දැකීමක්. මේ අපි හැමෝටම එක අහගෙන හිටියපු එකත්. ඉතින් අපේ අසන්නන්ගෙන් සමුගෙන යන්නට තමයි මේ කාලය එළඹිලා තියෙන්නේ. අද දවසේ අපි හිතනවා ඔබට අපේ වැඩසටහන තමාෂාගේ විස්තර ලබා තමාෂාගේ කතාව අහන්න පුළුවන් වුණා. ඒත් එක්ක මේ කතාව හරහා අපි ගොඩනගන්න උත්සාහ කරේ මේ අපේ මේ ජීවිත කතාවල් ඇතුලේ තියෙන්නේ තව කෙනෙක්ට ඉන්ස්පයර් වෙන්න පුළුවන් විදිහේ තොරතුරු. ඉතින් ඔබටත් ඔබේ පැෂන් එකත් ප්‍රොෆෙෂන් එකත් ඒ සියලුම දේ යා කරගෙන අර තමාෂා කිව්වා වගේ තමන් තමන්වම විශ්වාස කරලා තමන්ගේ ජීවිතේ තමන්ට අවශ්‍ය විදිහට ගොඩනගා ගන්නට පුළුවන් මට හිතෙන ධෛර්යයක් ලැබෙන්නේ නැති ඒත් එක්ක මේකට ඉන්ස්පයර් වෙන්නේ නැති සහ ඒක ගැන හිතලා බලන්නට ඔබට මේ ඉරිදාවේ අවස්ථාවක් ලැබෙන්නට ඇති. ඉතින් තමාෂා අද අපිත් එක්ක එකතු වුණාට ඔබට බොහොමත්ම ස්තුතියි.
0: ඉතාම ඉක්මනින් මතක් කරන්න ඕනේ බොහොම ස්තුතියි අද දවසේදී මට ආරාධනා කරාට ජනකයෝට ඒ වගේම කුමාරයෝට සහ හිමයෝට. ඉතින් මමත් විශ්වාස කරනවා මම කියපු දේ වැරදි විදිහට තේරුම් ගන්න එපා. මම උත්සාහ කරේ මගේ කතාව ඇතුලේ යම් කිසි වෙනසක් ඔබේ ජීවිතයට එකතු ගන්න පුළුවන් නම් ඒ දේ ගන්න. ෆේලියර්ස් අනිවාර්යෙන් ලයිෆ් එකට ලැබෙනවා. අපේ හොඳම ගුරුවරයා විදිහට අපි ඒ ෆේල් වෙන තැන හඳුනා ගන්න. එතකොට අනිවාර්යෙන්ම ඔයාට ආවඳුර ගන්න පුළුවන්.
7: ඔව් එහෙනම් ඒ පණිවිඩයත් එක්ක අපි ඔබෙන් සමුගෙන යන්නටයි සූදානම් වෙන්නේ. ලබන බදාදාවේ රාත්‍රී 9:00 සැඳැල්ල වැඩසටහනින් හමු වෙමු. ඉතින් එහෙනම් ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.